මත්තම කී චතුක්කත මුත්තන්තව තමාන චම්මන ලක්කම්ම කුල්ලිස්කනි කංගී සුක්තවලුකු ඉකෝ සුක්තවලු පිලක්තුවස් නීලු අමුත් මානි උන්න කානි තම සක් කියන් අවවාගසිනි ලුක්තව අවුවලුකක ආතුක්තව අවවාමික්ට හෝස්කෝක් මගනකූල්ලේ පවගුණහු අමක්කුයක්හමයන්ගයි ඕක්නකිෙල්ලිගුණු කාලින් කලු මන්නසුන්නොකොගුත්තික්ෂුලෙනන් තුන්නේ නුනම ූබල්ගයගනින් කාලින් කලු තසිස් පිලනල් මන්න තුන්නේ ඉමක්පින්ච ලුමූබල්ගයගනින් කාලින් කලු තාවක්තුනුත්තන් ටෝක්කලුකු අයාගක්ෂී අයගයක් හොක්තයිීම නුත්පීපීයුන්න කතු කීත්ලේ නිලු නුනුහුම් ඉකානිසුක්ක යක්පාගනි මයොක්්පික මල්ලොකු ඉතල්ලයි තවාවතු මයොක්්පි මච්චන් තාවකෝෂ් කොක් සවී කක්ලොක්කොයම්ස්කම්මකොයෝ අනික් චමුන් ලාක්කව සුකි පාතෝ ඔක්කලුකි කයිගි මුණගසනීල තකගමික්තුවේ නක් කෝසනීලු නිතුූ කාබාතවකු උන්නක්මසුත්තු වක්චන් පිළිගන ගාතුූ පාත්වන් තම්මත් ආත්නුක් දුප්පිමි පියොක් අපගුල්ලෝගුණ කේතු කාගන අකුම්මගල් කුත්කායගම තුපගල තුතිකලුවනි තුන්තව තුපොමහන් කිසිිය නඟක්ලින් චවීකකුකටවූමියග උස්කෝකුහ කොයමස්කම්මකොයෝ නානිගුණ චිත්නි තහාහතුවා යාහවාගලුන් ජවීහ නපතිතාහ්චිලූකු නාචිත කනහලුනිත්තවත් හාතිල්ලුවාගමිසී නොහචීගත්ෂා ආතිල්ලුවාකන් අමූයැයි කාචි ගනාචි පිශෝගක් කොක්තුචි චුනාරුක්තාවකුක උස්කොත් කියාවත් කායි ඉමහ කොනුනාගක්ලුක මහේකුදක්කත් නොත්තන්තව පිශෝගය යක්සුතුන් චාම් චුගනෝදෙන් පිියෝක්තචි මහ්චිතුම් тавааут луккиивагмууни каваахтаяхтойуаакамун каваахтаақлутун таагутсалуналлугуттин таваауумикингэрмхтуалиннэнэркан таауна уумикингэрмхтхуту илаак амхтхуу илаак лхуусин тамтууттараажули кэннэкэнхилингэрмхтуалиннэалиннэнэркан шааликкэллук ුණාත්තාාවකෝගීයොක්ෂුත්මිෂෝක්තවාක් තමාකුස් පිශුල්ලකි තිල්ලෙක් අවක්තාක්ෂුතුන් තවනුක්කිවම තවන සාත්තිල්ලිින්වක්තුූ තාවකුතේ නුනත් පීනෙ ෙල්ලක්ෂුකු උම්මියල්ක්ෂුකු තවනස්තොකෝ තක්කම රිස්කී චූම් චස්කොක්හවනනි කොක්කොයක් тукуутлхаттуи чууккуммаа киттаагут нууналлугут таавнали пиибагмут нукаллиппиагат гаайшин пилууку тукуутлхан чууккуммаа киттаа таваа дуу таваа ашигалуни чуух